0: රීති අබදුවස් රීති
1: ෆිල්මා මියසිකගේ දුනියා ෆීනාලු මත තයාරද?
2: එහෙන්කම වඩම පොප්පොන් හොදා තයාර වේ. දිවේ ෆිල්ම්ගේ මොනිපුර ෆිල්ම්ගේ දායරාගේ හාස් ෂෝ එම්එෆස් ආහාර පතක
1: බොක්ස් ඔෆිස්ගේ එම්එ හිට් ෆිල්ම් තගුගේ මවුලුමත්
3: ඉරයි මහරකිරකම් ප්‍රපාච මාර කොයිරෂ්තනිය
2: එම්එ ෆෝගේ ට්‍රේලර් තක බලාලන් එම්එ කමුදානි සීරීස් ද আদি හෆ්තාගේ තරි
4: years decades each life a faded lesser copy of
1: popcorn theater in emme kamuda film toge khas manzaruta ost bank handa nattanu leve lavataka tibe phulunge magbul tariya kaiku nuwadi hasikun pe
5: kadile sar phone kobba ah mihir phone
6: ni kam bisnal bala wafir vejer tikam huttala ahara miuna nichike nubuna
1: emme fas komme haftaik hukuru de hoge mendur phu deje hair
2: हम एक नहीं नौ दिए एक मेगाहर्ट्ज दिवे एफएम मो
7: चंदा ई देखा अखा बाजू मा हमरे रखा ई देख करे मनवा तैया धक्का
2: एम फस
8: नौ दिए एक मेगाहर्ट्ज दिवे एफएम अबदुस एम मेगातुगा
9: मी फालिव
10: वा

0: Es un terengue jobo.
1: ඒකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහිගේ මුනිෆු ෆිලුවා දිනමුග අපතුවස්.

දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස් නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM නුවදිහ එක මෙගහර්ට්ස්

0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break.
0: Lunch break.
2: නොදිය එක මෙගහට් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
3: දිවෙහි එක මුගෙනස්තෙන
4: වයිරල්
5: එක ගොයිකුතු මක්පුූල් වෙස්වා ලවතකා එක චාර්තවගේ එම්මේ ටොප් ලවතකා අද මිනුවනස් එක පලටෆෝම් තවගේ එම්මේ වයිරල් ලවත
6: ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಯಿಗೆವೆಸ್ ಆದಿತ್ಯ ದೋಹುಗೆ ಮೆಂದುರು ಫಹು ದೇಜ್ಜಹಾಯರು ರಿಪೀಟ್ ಹೋಮ ದೋಹುಗೆ ರೇಗಂಡು ಇಗಾರ್ ಜಹಾಯರು ಅದಿ ಅಂಗಾರ ದೋಹುಗೆ ಮೆಂದಮು ಬಾರ ಜಹಾಯರು
3: ವೈರಲ್ ವೈ ಹಮಯಕಣಿ ಮೋದಿ ಹೇಕಿ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ
7: ಮೇಷಮ್ಮೋನ್

0: വൈറൽ വൈബ്. Viral vibe.
1: K-pop ලවතවගේ නුෆුස් TikTok කවර බොඩු. New Jeans ලවගේ නෙෂුම්ගේ හරකයත දස්කෝන් එතම් මිලියන් බයකු එමිහුගේ අමිල වීඩියෝ තන් හිස්සා කුෆවේ. නෙෂුම්ගේ තුරුන් ෆැෂන් වීඩියෝ තක ආදාගේ දිරුම්ගේ කංකන් දක්වෑදේ vlog තකවස් මිලවේකේ වරම් මක්පුලු ලවේ. ಶೋಗ ಮಿಹಾಸಾಬು ಮಿಗಿನಸ್ತೆನಿ ನ್ಯೂ ಜೀನ್ಸ್ ಮಿಲವಾ.

0: ස්ටඩියෝවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: දිවෙහිම් දිවහින් අයකු නුවදිහ එකෙන් මෙගහටස්
2: අලිනෝරු

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: ලවයකක් වහ ලවය

0: ගුණියවස් විදුවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: ලවය එකක් පහ ලවයි.

තිමන් රස්කලාගේ එකන්තන්නයා කුරබ්වා ඉංගෙවීම. එයි හම කශවරුම් එවුරෙන්නේ ෆතිස්වෙගෙන් අන්න වගුතුගා මුළුම් කෙඩි නෙතිදානේ බයිකෙ. අලබ් බයකු රශංගෑ වාහක ඉවි උෆාකුරා හාල් රශුගේ අහුල්වෙරින් අවූවේ.

0: පහේ තිමන් රස්කලාන්ගේ ඒවුරෙන්ගේ කිබයිම් බදලු හිප්පෙවීම. අදි හමකශවරුන් එ දෙර එබහී ලූතු භාගාග මීහුන්ගේ රශායි අල් අයකතුගේ රක්්වනී බයාාවේ ඉංගිගෙන්වා මගෙක්ගාකං කශවරේ.
1: وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ
0: هَمَا كَشَوَرُمْ حِجْرُكَ أَهُلْوَرِمْ إِبَهِي ثَمُودُ بَاغَا مِيهُمْ رَسُولٌ دَوْكُلَوْوِهِ

මෙහරකඩින් අගඩි සාලිස් තෙමිනෙට් මීනුවදි හේකෙ මෙග හර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මොමෙගඩී ගා අල්ගුන් මෙන් කුරියම් මෙගෙන් දෙනී චාදු රාගු අද චාදු රාගු ෂෝ එකේ දිවෙහි අමෙල රාගු ගලවතක හාස කොල්ල අල්ගුන් මෙන් කුරිය ගෙන් දා ෂෝ එ අද දිවෙහි මියුසික් කේ වින්දකි බොඩු බෙරු එහෙනොතෝ මේ හැමේ කණි වත්තරෙන්නු මේ අල්ගුන් මෙගෙ සගාෆතා ඩෙන්ටිටි වෙස් මේ මඩමඩම් ෆෂෑගෙන් ගොස් බාරුවේ මුලි මාහෝලුම් ෆෝරි ෆුරාලා ඉරිදමකි කොමෙ දිස් දිවෙස්ෙක්ග වෙස් ලේක හිංගාරිදම්මෙ අද මෙහා හිසාබුන් දිවෙහි අමි ලෝෆෙද්දුන් තකුන් බොඩුබෙරු ලවෙන් අල්ගොන් මෙ හිමනාල් දෙනි එහුන් තෙරෙන්ගේ මෙදුග වෙස් වරම් මක්පූලු වී ලවේ රම්මච්චන් හෙදි මිලව

ගඩින් අගඩ න්සස් නුවමනට මේ නොදිහේක මෙගහට් දිවිහි FM දිවිහි FM මෙගඩේ ගල්ගුන් මෙන් කුරියම් මිගෙන්ද චාලෝ රාගු ශෝග මිහා හිසාබුන් තංකොල කුරියන් අල්ගුන් මෙ ජෙහිලනි කුරියගෙ ලවතවගෙ තෙරෙන් වරෙන් හික්කෑම් දිවිහි අමිල රාග මිෆාර ජහල් දෙ මෙඔලෙනි සොෆා තෞෆික් කියා ෆවා එහන්දාං ආදෙ එම මිහා හිසාබුන් දෙ ශෝගෙ ඉවල් දෙනි මිලවා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: ලවයකක් පහෝ ලවයි

0: හඳන් කොරත් නිගේ ගොලිවෙනි හන බුණිගොතෙන් හදාගේ හන බුණිකම කොද්දීක
1: අබර්දා ඉතා ඇතරක දැන් එම බහෙ වෙස් බුණක් කදේ නහදාත්
0: දැන් හන බේන මෙන්න කලයක් වෙන්න හිදු කොල ගෙසුල
2: නෝ
0: කාකුත තිවාගත ගබූල් කුරාණ
2: අනක කෙත නොවන දෙනේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම් මෙගාතුග
1: එම් මෙෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම් මෙතාජා

0: මුනිියවස් ෆිළවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: ලෝබි ලෝබිින්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවැදේ නමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: ලෝබි ලෝබිින්.